0: සංගීතය කුමන මගක අපි පියමං කළෙමුද? යායුතු මඟ?
1: Music, the path we have traversed so far and the path that leads to our future.

දියුණු වෙන්නේ කියලා. බය වෙන්න එපා. ගන්න සතපනහින් ඉපෙස්ම දාන්න ඔය හෙදාන්න. දාන්න ගන්න දාන්න. ගන්න දාන්න. ගන්න දාන්න. අල්ල ගන්න හොඳ ලොකු මැක්කේ. බූත් එකේ